නමෝ පරම තත්තං අතත්තං ස්වරූපේ නමෝ යෝග යෝගේ නමෝ ඥාන ඥානේ නමෝ මන්ත්‍ර මන්ත්‍රේ නමෝ ත්‍යාන ත්‍යානේ නමෝ ජොද්ද ජොද්දේ නමෝ ඥාන ඥානේ නමෝ පෝජ පෝජේ නමෝ පාන පාන්නේ නමෝ කලහ කර්තා නමෝ සාන්ත රූපේ නමෝ ඉන්ද්‍ර ඉන්ද්‍රේ අනාදං විපූතේ කලංකාර රූපේ අලංකාර අලංකේ නමෝ ආස ආසේ නමෝ බාංක බංකේ අපංගී ස්වරූපේ අනංගී අනාමේ ත්‍රිපංගී ත්‍රකාලේ අනංගී අකාමේ ඒක අච්චරී ඡන්ද අජය අලය අපය අබය අපූ අජෝ අනාස අකාස අගංජ අපංජ අලක්ඛ අපක්ඛ අකාල දයාල අලේඛ අපේඛ අනාම අකාම අගාහ අටාහ අනාථේ ප්‍රමාථේ අජෝනී අමෝනී නරගේ නරංගේ නරූපේ නරේඛේ අකර්මං අපර්මං අගංජේ අලේඛේ පුජංග ප්‍රයාත ඡන්ද නමස්තුල් ප්‍රණාමේ සමස්තුල් ප්‍රණාසේ අගංජල අනාමේ සමස්තුල් නවාසේ නිර්කාමං විපූතේ සමස්තුල් ස්වරූපේ කුකර්මං ප්‍රණාසේ සුතර්මං විපූතේ සදා සච්චදානන්ද සත්‍රං ප්‍රණාසී කරිමල කුනින්දා සමස්තුල් නවාසේ අජායබ විපූතේ ගජායබ ගනිමේ හරියං කරියං කරිමල රහිමේ චතර චක්‍රව